හමකශවරුන් එතන් එතත් තැනෙක්ගා අල්ලාහ් තෙබෑමිහුන නසු දෙද්දි අදි හුනයින හංගුරාමෑග දුවහු තියබෑමිහුන්ගෙ බෑගිනකම්ගෙ සබබුන් තියබෑමිහුන් හෙල්ලුන් තෙරවී හිඳු හඳුමකුරාශෙ ෆහෙ එ බෑගිනකං තියබෑමිහුන්නන් එවවෙස්කමෙ ෆුද්දේනු දිනෙ අදි එහිඳු තනවස්කොන් ඔයි බිං තියබෑමිහුන්න දැත්වගෙන් දියේ දෙන් තියබෑමිහුන් ෆුරගස්දී ෆිලාන්දු වෑගතීමුයි.

0: ගඩින් හෙදුණු අක්ගඩි 30 මිනිට් අඩොසම් තිගෙන්ද වනේ දිවි රාජ්‍ය ගඩු මිගඩීග අලුගොන්ම මිගෙනෙස්සෙනි මුස්සෆුන් ෆිලාවලේ
1: මුස්සෆුන් ෆිලාවලේ
2: බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහි ව බරකාත් මුස්සෆුන් ෆිලාවලේ මෙසිලිස්ලාග ප්‍රෝග්‍රෑම් ත අඩොසම් ගෙන්ද වයින් මහ බෑෆුල් නම්බර් හබා දන්නව ප්‍රෝග්‍රෑම් එක බදල කොල්ල යාලුගොන් අලුගොන් මේ මහන්තරමස් مصطفی فلاولگ میدگ پروگرام گنستنے قاف صورت کے 21 ونایت فشگے صورت کے 45 ونایت گنی دا پروگرام دے ربا دروروں نکی فاطمہ شبینا نازما عبد الرشید فاطمہ تالدیدی ادی نشیدہ محمد فلاں نگا دبانی القاری علی وحید عبد الرحمن
3: السلام عليكم ورحمة الله وبركاته
4: وعليكم السلام ورحمة الله وبركاته
3: مصحف في الأول جه ميدو جه مي برنامج جه كيواني سورة قاف جه إكاويس من آية فشاعين السورة غنيلا أي سالس فس من آية غنيلا ميدو جه مي في الأول ميواني فسّتك نوار ون صفحايا أدي فسّتك ويه ون صفحاجة أهم في ميدو جه مي في الأول ಅಡ್ವಸ್ವ ಹುರಿಯಾ ಫರಾಯತಕುಂ ವಸ್ ಫಸ್ಸತೇಕ ನವಾರವನ ಸಫಾ ಹುಡುವಾಗಿ ಮಿಯದುಗ ಫಿಲಾವಳು ಅಡ್ವಸ್ವನ್ ತಿಬ್ಬುವಂ ಎದೆ ಎಮ್ಮೆ ಫುರತಮ ಮುದರ್ರಿಸ್ ಕ್ಯಾದೇನ ಫಿಲಾವಳು ಅಊದು ಬಿಲ್ಲಾಹಿ ಮಿನಶ್ ಶೈತಾನಿರ್ ರಜೀಂ ಬಿಸ್ಮಿಲ್ಲಾಹಿರ್ ರಹ್ಮಾನಿರ್ ರಹೀಂ

0: එකම කොෙන්ම උපාය ෆයිනි කාලෙන්නු කීව කාලන්දෑන්නු ගුණතිීනි
1: කීවවා කියහරේ ගුෆා නුවම්වි
2: මනවන කාලා මේ රෝමි වකුති නූනේ උපා ගුණයි වකුතේ
1: ¡Ah!

අලගඩුගේ නමකි අයිෂත් සීවාසියා. අලගඩ ඔලනි තාජුද්දීන් ස්කූල්ගේ ග්‍රේඩ් හතරෙක්ක. බදිකිලමකේ අලගඩ වරක් කුරා හිවකම. මිහාර අලගඩ කියම්මේ ඔල බජ්ජකේ ස්කූල්ගේ ලෙච්චසී වීක්ක කීපදේ.

ගඩි මෙන්දුරු කුරි එගාල ගඩි ෆනර්මයට අලුසම් තිගෙන් තමනේ දිවෙහි රාජ්‍ය ගඩු මිගඩිග අල්ගොල්ම මිගෙනස්තනි ෆිගුස්සුන්නා.

ගඩි මිදුර කුරි එගාරගඩි සාලිස් ෆස් මිනට් අඩු සොම්තිගෙන්දවනී දිවිහිර අජ්ජේ ගඩු දෙම්මි ගඩීග අඩු මෙන් කුරේ දානී කීරිතු කුරුවන් ගෙනස්තෙනවා.

0: අදියන් අදියන් කියන වෙෆති හොරි
1: මිහිරි වර බොඩා හාස්ව
0: අනෙක් කට් හෙස්ටු කෑරිවී මත මන්හා මන්න හාද දේර වෙෆය
1: අහරගෙ වර ගෑකුජ අහරෙන්න මලාමෙක් කුරණේ
0: හාස්නු එබ ස්පිල් ද ටී ප්‍රෝග්‍රෑම් අඩුවෙහි මතිකාලා හූරි හාකංක මං හල්ලු හොදනගෙන
1: ස්පිල් ද ටී
0: මිකාල කංකන් දිමාවීම කන්තක් කුර විදාන ගොත්තන් ඒ ප්‍රෝග්‍රෑමුන් එගේන
1: ස්පිල් ද ටී හමේ ගණි දිවෙහි රාජ්‍ය ගඩු
2: ආදිත්ත දුවහුගේ හවීරු හතරගඩ ෆනඩාගා
3: රිපීට් බුදු දුවහුගේ හවීරු ಹತ್ತರಗಡಿ ಫೋನ್ ರಾಗ
2: ಅದಿ ಬುಡಾಸ್ಪತಿ ದುವಹು ಗಹಾವೇರು ಫಹೆದ್ ಜಹಾಯಡು
0: ಎಂಗ ಹಸ ಹತರಿಸ್ತೇಕ ಸಾಲಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹಾರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದೇ ಅಡ್ಡಿಯ ನುವೆ ಮೆಗಾ ಹಾರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್ ಹಮೇಕಣಿ ದಿವಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು ಎಂತಿಸಾರ್ ಕೊಲ್ಲವ್ವ
4: ಸ್ಪಿಲ್ ದ ಟೀ
5: එංහා සතරස්තයක සාලිස් නුවයි කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවයි මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
6: දිවේ රාජ්‍යයේ අඩු

0: නිමුණයේ සීස්ෆයා හොට්ටේ කල් කම නොනේ එක අදු හගරම් ෆෙශ්ම නොන මිකිදෙන් එමක රයිස් විදාල ෝත් මවර ලි හමලතය කෙමිදිනි ඒත දෙන් එකා ගොතකම හිමරිකා ගරිවා ඇත්ම හිරමීක දෙම් බදාල මතු ඊරාන් ගරිවා ඇත දෙත්ත ඊරානුම් කියීනත්ව ඊරානුම් එකකන් සිපකුර ඊරාන් ුණාගතු වෙද්ජිය එමෙරිකාගේ බෝට හමලා දිින් ඊරාන් එමෙරිකා මනවර ඒත එකම හමලා දිනී එමෙරිකායින් ඇබද ඊරන් ති බඳර හිසෝරකු අරබි කණ්ඩුග නොනි ගල් ඔමාන්ග ඒතනුග එතනුන් දතුරුකුරි ඊරානුග මදනී බෝටක තෙවටෙන් කරක ඇමෙරිකා හමලා දිංකවෝනි දිනීම ඇමෙරිකාගේ ඇමෙරිකා එබුණි මේයනේ අස්කරි මනවර හමලා දින ීර දිනී මනක ඇමෙරිකා සමලා දිනි එම මීග හමකන් තංකොලකී ඇමෙරිකා බුණාගතු වෙද්‍ය ඉස්ව හමලා දින ඊරාන් ඒ ඇමෙරිකාග ඉදන්නේ මනවර නුකුන්නන් හෙදීම එක ඇමෙරිකා බුණාගතු වෙද්‍ය ඉස්ව හමලාමි දිනි ඊරාන් එක ඊරාන් බුණාගතු ඉස්ව හමලාමි දිනි ෘතම හමලා දිනි ඒ මනවරන් ඊරාන් හමලා දිනු කුරින් ඇමෙරිකාවේ මේ යන්නේ ගල්ෆ ෆමාන් දතුරු කුරි ඊරානුගේ තෙවටෙන් කර හමලා දීෆ එම ඒ තපාතික දෙකොමද හමලා තමයි හුට්ටිෆ හේදම් වරක් කුඩකර වගොත් කොලක් කවන හමලා ගෑගනක ගඩින් හැරස් නොවක වන්නේ හමලා තබල් කොන්ද මාබුඩු ගෙල්ලුන් තක වෙස් දෙපරාතකුන් වෙස් ඒකම බෙහ මාබුඩු මාලුමාත දීෆෙන් නොවේ කොන් කල් ගෙල්ල මෙත් තෝ වී කී ඒ දැන් එහා බුඩු ගෙල්ලුන් තක විකම ක خبر තක වස් නොවන එහෙනම් ඊරාන් විතරින් ගොන් තකෙන් අඩු වුණු කම වේ එසරහත් තෝ දෙකොමද බොන් වලා ෆී යන්න උනියා රොකට ෆොන් වීස් බොමෙ ගොත ගොවානතයි එහෙනම් ඒක අලුතක යවුණු කම වේ එනස් මීහුම් මරු එකක කමක ඉගේ ෆේන්නේ දෙන් ඔති අදී එහෙන් කමගේ වෙයි ගේත ඒ වාගුතකි මී මිහාරුමි ගල්ෆ ඔෆ් ඔමාන් ක මී මිංගා කන්තක ගේත ඒ ඊරානු බන්දර තන් හිසෝරු කුරු දෙන් හම ඒ ගොත මී ඊරානු මියොන්නනි එක හොමුස් කන්ට්‍රෝල් මී බන්දු කොෆ හා මීග ෆාහකල වේතන් කොලකි දෙෆරාතුම් වෙසෝ මිහාරස් එකන් එක් කුරමු ඔබ ගෙන්දේ ආකී ඉරානස් පෙති හැම හොර්මස් කඩෝ හිසෝර කෝ ෆෝර්මස් කඩෝ හිසෝර හුළු මී යන්නේ නැත්තා දැන් ඇමරිකා ෆිෂ ඔපරේෂන් වැනි හුට්ටා දාව හේත හුට්ටා දාව දැන් ඇමරිකා වරනේ මේ දු කණ්ඩායලි ඒකම මේ දු කණ්ඩායලි ඇමරිකා කන්නේ එක ගෙන්දේ එකන් අස් දැන් හැම එකතන් ඉරානක වෙස්නෙන් ඇමරිකා හිසෝර ෆෝර් වල දේක අරබි කණ්ඩායම් නෝනියා ගල්ෆ් ඔෆ් ඔමාන් ගේ හිසෝර එහෙනම් ඉරාන ගේ බෝර්ඩ් දතුරු කුරේ ඒ බෝර්ඩ් දතුරු කුරේනි මී යන්නේ ඒ මෑකට නුණුකුමි ඔයාගේ බැනලෝගාමි සරහද නුණුකුමි ඊරාන්ගේ ටෙරිටෝරියල් ඕටාගේ තෙරෙන් එයිම ඒ ෆුල් හෙසෝරෙන්නු එකම ඊරානුන් හුර්මුස් කණ්ඩයෝලේ මෙත්ති හැම ෆුල් හෙසෝරේ ඒ වාගතකි හුර්මුස් කණ්ඩයෝල හනිවීම වාගතකි ඊරානු හැම ෆුල් කොන්ට්‍රෝල් ඉඳ එතන එකම අනෙත්තනක වාගතකි ඇමරිකාක නොකර ඊරානුගේ ටෙරිටෝරියල් ඕටා ඉතර වන්නක් එහෙමයි ටෙරිටෝරියල් ඕටාගේ තෙරෙන් ලාෆා ඊරානුගේ ටෙතෙන් කරතන් එබදී එහෙන් ගොස් පාකිස්තාන් තිරේ වදකින් ඉන්දියා තිරේ වදකින් ගොස් දෙම්මි මේ මිනිකුණනේ මහකන්ද ඒ ඉන්දියන් ඕෂන් ලොකම ගෙන්දෙන් මිදෙන චයිනා ඇදි මාද එහෙම එකා ගොතක මේ කන්තත මේ උති
1: අද දැන් ජවද ස්පාකුර බහ විතාත කි ඉන්දාර තක ෆහු එදම් මේ වර ලිමිටඩ් ගොතක මේ හැමලත බදල් කර වෙ ගෙන්දේ මේ කමක සබොන් හගොරාම ෆෙච් දාන කමක කිහවර ගෙබෙරත් තොම උති
0: ආද මේ එංගොඩානවන් මේ හැමලත මේ දු කඩාදා මේ උති දෙපරාත වෙස් ගොතක එකම රුහුන් ඔය ගෙරෙන්නෝ හසකන් ඇමරිකා බේනුවේ හම ඉරාන්ගේ නිසාම් බදල් කුරන් අදියස් ඇමරිකා අදියස්සේ ඒ විසුණු දුලෙන් නොකරේ දෙනවා ඊරාන සුති අද ඊරාන කතම ගෙල්ලුන් ලිබුණුකම වියස් ඇමරිකා පටාෆියා හම ඊරානුව ස්වර්ග දෙරදු දේගොත අදි කුරියවරස් පොඩ ඊරාන උති තයාරුවේ දැන් ඊරාන මේ බුරණි ඇමරිකා හමලා පටාෆි මිෆාර් තෙමන රද්දු දෙන කුරියවර වර්ගද කොටේ අදි හමලා දේ තන්තනුගේ තෙරේක ගල්ෆුග හම හුරිහා මේ අනේ තන්තරෙන් ඔන්නන් තිබුණු බේනුවේ හමලා දේගොත ෂි ඇමරිකා මිසාලකන් ඊරානගේ තෙලුගු මර්කස් කහවලා දීෆ ගල්ෆුගේ තෙලුගු මර්කස් තකහවලා දේන මේ එක්ගොත කී තිමන්න මෙන්න හම වාගෙල්ල වණ ෆරාතස් කුරුමේ දැන් ඇමරික යන්නේ ඊරාන් දෙකේ ගොතක ගල්ෆු ගොම් තක් කොමිකොත කස ඇමරිකාගේ ෆාතු ගෙප තිවි එහෙම විජ ඒ උද්දතනේ හමලා දේන් ඊරාන් දෙකේ ගොතක දැන් ඊරානගේ බස්සේ ඒ ගල්ෆුගේ තායදු නොලිබියේ ගල්ෆුගේ කොම්මස් කහලා මේ එහි තෙරක වෙන්නේ ඉතින් ඇමරිකා කංගුරාමෙන් නුකර වෙන මේ මිහාර සෙපතිවි ඇමරිකාගේ සිෆයින් ඇමරිකාගේ ෆෝස්ගේ නුනි ඇමරිකාගේ වනවර්තෝගේ බයික් කාලා මේ යන්නේ එයා ගුළුන් හරි කන්තත්තක ආදී ගිතුරු ඇමරිකාගේ බේස් තවගස් ඒ බොහොරි බයික් බාත දැන් ඊරාන් බයික් තන්ත හලාක ඔෆ්තාවනි ඒ ගඩනවන් ගාඩක සෝල මාර්කස් වේ එක්කෝ හලාක කළා ඇමරිකා මේ මිදිරුමැතිග බිනාක ෆෝරි මේ යන්නේ හතයිස් මාර්කස් ගතරියගේ බොහොන්නකම වේ ඒත සතේක ඉමාරත ඒතෙන් දුයිසත හැද්දියා ෆස් ඉමාරවණි හලාකොල්ලා ෆීරන හේත එහෙම ඇමරිකාවක වෙස් අස්තබදාරුක ෆසේ හෙන්නු ඉරාන මි මි මි රිසිම් කුරාක ආදුන් හවලාත ෆෂාකන් ඒ බේනුම් වේ බේනුම් වේ හම හවලාත ෆෂාකන් ඉරාන ඉද ජස්සා එක වාවත කී ඉරාන රද්දු දෙන් යවානුත කී එක මෙන් නුකර වේනත වාහේක රද්දුන දෙවේ ගොතක නුවේ එහෙම වීම මි මි මි මි බිරු ඔෆෙදෙනි ખાસકો ગલ્ફો ગામ તવર બડ બિરુ નગાય ઇંગેતો ગલ્ફો ગામ તવ કુતેની ગિના ગામ તમે હારો બોને વેગોતુગા સાઉદીયા અને કુવેતા મી ગતરા મેતન તમે બેન મેનુ એક કુતકસ તેં હાવરા પુરાક આગે કે અમેરિકા વેસે મી હું અંગમું ગેન દાકવ નિત વન્ન મેં એ દેકા વેન નોને આલો અંગોરા ફિશુમકી તેં ગોડાન વાને એબ ગેન દે દેતો પાકિસ્તાનો વાહકત વિસે કુરિયા ગેન દે દેન નો સીધા કોમી ગેન દેની સીધા વફદુ તક ગોસ કેનનો અમેરિકા બુના ઇચ્ચે ઈરાન ફોર કો દીફ ઈરાન બુના ઇચ્ચે અમેરિકા ફોર કો દીફે કા દાવરે પાકિસ્તાન મે અદા કરો મે કેંદની હેમા એ ગુણંત નિદનવા એ એ નેગોશિએશન કે ગુણંત કે ભાઈ સીધા ડાયરેક્ટ કો નેગોશિએશન નુકરી કમ બેસ માકે મેસેજ ત બદલ કરે વે એમ વીમા મી રેગતિ બદલ કરે હમલાત કો સોબ મર બડ બિરુ ઉફેદી ફોતી મિકમ સોબ અન કા હમલાત ફેશિદાન બા એક મિહારો દેફરાત મસ્વે કશોર કો દીફા હમલાત નુફશાન કવ મિકમ આગુલી ગેન અમેરિકા એમ કશોર કો દીફા મી મિસાબ નિમુની એમ એ તો ઈરાન ઉસ બની અમેરિકા ઇતરા હમલાન દેન કા દેન નુદેન મી એમ મિહારો એ કમ બિરેન નેન અસ
1: then jawat tifan kur mi pakistan me dore kom me soha ge mashwara ta vesten nusida go tigana ves mi america de iran de me du kuriya dawa ka den mi kam mi haru me soha ge mashwara ta kabalar kon di malaka to misrab mi ri me soha mashwara ta
0: aadmi ge war olum bolum bodu go te ga di mi ti mi kan ta nge da mi haru iran de ho shaer mo ho shaala america ga bo den nukuri america en ho shaer ta ki ho shaala iran ga bo den nukuri den kom me farate ge mi ti duunu dinum ge goi mi haru america de ke go tu ga અમેરિકા દૂધી ફી અમેરિકા મે કા બોલાફ ચાયરું કા કા મે વાકે અમેરિકા બેઝાર હોય દે કોમેગોત કસ મિહાર અમેરિકા મે તી કોમેગોત ક વીએસ હવલાત હુટ્ટા દાગેન આદિ કોમેગોત ક નસ ફાતે જીવ મે ઉતી હે તો એ અમેરિકા કુરાન ઓન વર્ગેન કંત ત નોય હોય એમ હગી ગતેન અસ મિસા અમેરિકા ઓરુની હમ ઈરાન ગો અમેરિકા નિઝામ વટ્ટા દા અમેરિકા આગે પપેટ સરકાર ઈરાન ગો ઇંદા હે તો અમેરિકા કંટ્રોલ દશાં ઈરાન ગો હગતે આબે હે નોનીયા તેલા ગેસ કેન નં એકમેન નોય દેન હમે ગોત મી વરબડક અને મસકે કુરમ ગેંદિયા ઈરાન ગે હિસોર હુરમસ કરોલે નત્તા જમિસ એકમે વિસ્નુઈ ઓપરેશન ફેશિનમ વેસમ ઓપરેશન વેટા દેદુગે તેર હુટ્ટા જાફી ને કોમગત કસ અમેરિકા મેતી લદકન સલામ વેફ કોમેસ ઓગોતક એનોસ લદ લદવિત કોમસ ભાઈ એ વાગત ઈરાન કા કુડગાવમે અમેરિકા ગે ડિટરન્સ મની ફુંડા જાફ વાકે કી અમેરિકા ગે એવે વર બાર ડિફાઈ નિઝામ પેટ્રિયટ નિઝામ એંગોસ મી થર્ડ મરકા ગે એન્ટી મિસાઇલ સિસ્ટમ આદિ એ ગીતરૂ મેસે ભોરે અમેરિકા ગવર ગિર નિઝામ એકમ એ નિઝામ તમે તી ફુંડા દાફ વાકે એ નિઝામ તો ફોવાળો આદાફા એમ મે મિસાઇલ ન ઓએસ ગોસી યગમાને કે એ યગિન કં કોડે નેતી નેતી અમેરિકા કે મેકા ડિટરન્સ મે તી કો મગત કો વિસ 100% ડિટરન્સ એ ને એગેન ઇને આલુ મે દેન ને વેં અમેરિકા ગે ગલ્ફ ગવા ગલ્ફા મેદર મે તી ગવા અમેરિકા ગે આસ્કરે બેસ્ત ગવા ઇમારત તો ગતરીન 270 ફસ ઇમાર વણી હમ એકુ હમ હલા કોલા બેન નુ કરે અદેગી તુરમસ બાઈ ઇમારત કવિ ગેલ્લો લિવ એમ વિજય અમેરિકા ગે એસ ડિટરન્સ નેતા વાકે કી અમેરિકા યા કીસ અદે અમેરિકા ઇતિર ફોન વિકમ વિસ દેન ઈરાન ગતુ કનેક કને અમેરિકા ગે ઇતિર 12000 કિલોમીટર દતુર કુરા મિસાઇલ એમ હુરિનામ હમ મિસાઇલ એસ અમેરિકા તેન આરા એ અમેરિકા ગે સમ હુન્નાની દિફા ઉગ હુન્નાની હમ મી ગલ્ફ ગવે સુરી ઇચ્ચી એ ગલ્ફ ગસ મી અમેરિકા મરકોસ તક એતન ત દિફા મી કુરી કવ એતન દિફા નુઈ અદે અમેરિકા દિફા કુરા હેન તન ત મિસા ક જાપાના કોરિયા દેખણ કરે એ તંતન ઘોરી ચીસ ગેના એમ એ તંતન દિફા કરમ ઘોરી હમ એચી એમ અમેરિકા ઘોરી એમ મોળેતી મિસાઇલ અડડનાગ નિઝામ તે ઘોરી એ હુટ્ટા ઈરાન ગે હમ મિસાઇલ ત મેવની આદી ઘોરી હાચી નેરિકમ વીએસ અમેરિકા વટ્ટા એસલી બાઈ ઇચી રંગળ વાહ કે ગે એહનો વસ એમ એચસ ગોસી યગ વાને કે યગિન કને તીતનો વાહ એમ એચન વાને કે ગે તો આદી એરી કીસ મરંગ આદા કે ચીસ પૂરી હમ લાતી મિસાઇલ ક ડ્રોન કાલ એચી સે ભોરી આઉન કરી મિસ એફઆર મે તવા આદા કમ દેનને કને મી સાઉદી બેહ ગોઈંગ અમેરિકા ગે વેક્સ મતિન દાવોટ ઈરાન ગવર આદે ડ્રોન કુને ઇતિહાલા કોલી એક વાતો ઇતિહાલા એ હમલા દિનો કુરિન ઇત વટ્ટે નો દેવન કોમેસ સબ કાહરે આદે ઇતરું કુવેતુગા હોરે અમેરિકા માર્કસ તક હમલા દિની ઈરાન ગે એફ 4 કે મતિન દાવોટ ઈરાન ગે એફ 4 ગે નવાસ્તે કે ફનસાહ ગો હરતો ગો બોટિંગ એ શાહ ગો દોસર ગો ઈરાન ગો એર ગો શાહ ગો અમેરિકન કુરિ દોસર ગો શાહ ગો અમેરિકન ગણે હોય ઇચ્ચિંગ એર અમેરિકા ઈરાન ગો ગુણ બોડ શાહ કે અમેરિકા ગે અને એજન્ટ ગોતમ ઉળુ બેફળે ඒ ශාහගවරිකම ඇමරිකා වික්කාපුර එච්චි ඉරාන ඒච්ච අද ඉරාන බේනුකරේ වාකේ ඉරාන මිසමාන හතියාර ඇමරිකා නොලිබෙන ඇමරිකා ලාහර දත්කම ෆියෝල් සෝ එකම එෆ් හතරෙන් එච්චි ඇමරිකා විහාර බේනුස් නොකරේ ෆෙන්ටම් හතරේ ඒක බෝඩ් තකුන් හමලා දී කුවේතුක හුරි ඇමරිකා මර්කස් හලක් ඇමරිකාසකම සිහිගෙන් දී එකීවෙන්ත එකහල බෝටෙක් වට්ටන වර ෆසේවා නේ වර කුරී ටෙක්නොලොජි ඒ නවාස්තේ ෆන්සස් නොයික් ෆස්තුලොගස් කුරීක් ඒරුග බෝට් එක ඊරානුග පයිලට් එක දතුරු කරන් කෙරෙනි බිරුකුඩ වගෙන නොත් ඒක මන්නේ කී වට්ටාදන් ඒ වර ෆසේවා මිහාරුග ජෙට්ස් කවර තෆත් වා ඒතික මොන වෙට්ටුන කොමස් ඕව කවර කොමස් එරායන් එරාගෙන නොමස් නෝනේ කොමස් බලිෆෙන් හොරගෙන නොමස් නෝනේ ඒති ඩිටෙක්ට් උන කරගෙන නොමස් කොමස් කොත කොංකම ඒගම් බොංගලා වර්ගෙන් තදාදා කුරී ඒක ඒහම බොඩ් මී මී අනේගම් බොඩු එක හාරන් කරන එක වෙක් ගොතුග මිහංගුරාන් ෆෙනිගෙන් දිය කමෙන් යස් ඉංගේත මී ඒ ෆතරෙග බෝටකුන් ඇමරිකාගේ මර්කස් එකෙන් හදා කරන කුවේතු කුරී ඒකම හංගියා අප්‍රිකම ඇමරිකා සමාජාපිකම වනි කොබයි ඉතමනු විදිෆා ඉංගේත අනේ කොන එක හද බෝටකුන් පයිලට් කන්නේරු ගේනගේ නේ වර ෆසේ වට්ටාදනේ එක මේන බිරුකොඩ වීමයි නේද ගොස්ස මයින සදාවත දියනේ කයිබුරි එහෙම මී වාහකෙක වරන් ආදාග මිහ කරන්න උනේ එක බා බෝටේ ඇමරිකා කාල් බාර් ගත ගොමෙක්ගේ තනෙන් හදා කොල්ලන් තතුරු කර ගන්නස් කෙරේ නේ ඒතු එහෙම එක හාලත්ත වෙස් ෆෙනිගෙන් දිස්ස එහෙම වාහකෙකි ඇමරිකාගේ දිෆායි නිසාම ෆෝල්වා එහෙම හකීත ඒ මානේ කී එකම සෝබුන් ඇමරිකාය වර බොඩු ටෙක්නොලොජිය වෙස් වෙති වර බොඩු ලැන්ඩ් ලිබි වාහකෙකි ටෙක්නොලොජිගේ එක ඉතුබාර මේති කුඩේ ඉතක් කොමක සවුන දන ඒ ටෙක්නොලොජි මොළු නෝනේ කි මොළු එක මොළස් ඒක মানে කි ලිමිටේෂන් එක බොහොත් ඒ ඒ ඒ චි ෆෝල් වල මේ ඊරාන් ගත කොල ආදා කිච්චි මිස් හේද දැන් අපි ගත්තා ඉස්රායල් තේ මිස් වෙනකින් දියා මෙන් ඉස්රායල් ගා දිය වර ඉස්රායල් ගෝ ආරෝ ඉස්රායල් ගෝ අයන් ඩෝම් අදී ඉතුරු ඉස්රායල් ගෝ මේ මේ ඩේවිඩ් ස්ලින්ග් කැච් එසෝ ඒ සම ඩිෆයින් ඉස ආදී පැට්‍රියෝටා අදී ඒතුරු ඇමරිකාගේ තර්ඩ් මාර්ක් ආය හුරි හැචි උට්ටස් ඊරාන් කිත මිසල් තු ඉස්රායල් නැගෙරි අවුනු දන්න හුරි හැචිස් එක වට්ටාද වර්ගෙන ඉච්චි එකම කෝ එයා එක්ක වෙ සම ඩ්‍රෝන් තව සේ බුරි අමාද වාසලේ මිසෛල් සේ බුරි අමාද වාසලේ අම හයි පාස් එක නෝ එච්චි ඉස් එම් වි මම මීගෙන් වරබඩන් එංගෙන් දිය මේ අනේ මේ ඩිටෙන්ස් ගෙල්ලිගෙන් දියක එම් වි ම මේ වාහක තව ඇමරිකාස් මජුර වේ දෝති ඒ හංගුරා ෆටාෆියා ඇමරිකා විශ්වවිද්‍යාලයේ මණිකාසෙන් දන්න දෙවියන් කමස් නේද දැන් මේ වාහකත දියිරුග අද මිහාරු සම වාහකතන් ඉබ දෙය නැහෙන මේ දන්න වාහෙන් අම වර්දා ගණේ ෆරාතුග මී යන්නේ මෙසේජ් තබදකෝගෙන් එක බගෙන් දෙ කුරිය එකම් කුරීග ඇමරිකා හොටාලා අපට හොටාලා නතක එම් ෆහොම් මිහාරු වනේ හොටාලා හොටාලා ඒ හොටාලා ගොහරි ෂරුත් තත්තන් කුලේ දක් නේද ඒ එම් දැන් ඇමරිකා වරනේ ෂරුත් තන් හීවේ ඉන්ෆාර ඉරාන් ගබෝල් කුරාන එකම ඉරාන් මුණාගතු විද්‍යා ඉරාන් ග හාරිජෝසිරි යොසුනි එකම වේතු වාහකක විදාලුයි තිවන්නම ගබෝද නුකරානේ මේ තිවන්නමගේ එවස් හතියාරු එවස් කම ක ලිමිට් වන්න එවස් කම ගබෝද නුකරානේ මේ තිවන්නම හග් ගෙල්ලේ එවස් කම ගබෝද නුකරානේ මේ තිවන්නමගේ ඇලයන්ස් හේතු බෑවෙරි එමි හුන්න ගෙල්ලුම් වා කාලේ එවස් කම තිවන්න නුකරානේ මේ ඊරානුගේ සියාදත ගෙල්ලුම් වා එවස් කම එබ්බයින් නුවානේ මේ ඇමරිකාගේ එබ්බසුමු ග නෝනේ ඇමරිකා ඊරාන ෆොණුයි මේ මී යන්නේ නුකුතා තන අවුන් දන්නවා ෆාණන් හේතු මී නෝස්තකෝ හාවකෝ ෆාව මීඩියා තකෝ සාවකෝ ෆා නුකුතා තකෝ ඒක එක්කම කම මෙහෙම නේනි විහි ආහාර යුරේන ෆක්කා කෝ හුට්ටා කුරියක වරණි එක්ක දායම හුට්ටා දාශි වාගේ හග්ගු හග්ගු එක්ක දුකොල්ලාරි මේක මිෆාර හෙනෙන්නෝ විහාර ඊරාන වරණි විහාර කන වානේ නේද එම් එම් කුඩවියස් තිමන්න මෙන්න එම් වච්චවියස් තිමන්න මෙගේ දෙන මේ ෆස්සහර ෆස්සහර මේ මෙදු කඩාල ෆාන මේ දෙන් ඊර් මේ ඇමරිකාවේ වරණි නියුක්ලිය හත නොහොත් දාන කම යගින් කන් දෙයට එක කුරියක සීරන් දීපෙන් ඉච්චි නේද දෙන් එහිමනේ අනකෙච්ච අනකම කි ඒක නෙක් ඊරානුගේ එහෙන් හතියාරක වාක්‍ය මිසක බැලිස්ටික් මිසක කුරිය ඒස් ඒ දෙකම මිෆාර කොණෙන් ඒ වාක්‍ය අර ක මිෆාර කොණෙන් ඊරානු බෑවරින් වාක්‍ය මිසක හිස්බුල්ලාය හමාසා මේ මේ හුසීන ඉංගේ તો ඉරාකු ජමාත් ක මි මි හුන්න ඊරාන අනු ගුණ වාක්‍ය මිෆාර කොණේ නේ අනේ කෙච්ච ක මේ නනි දති කුණු ෆියෝල් තංග වාදු ඇමරිකා දති කුණු ෆියෝල් තංග වාදු ඉංගේ તો එයිම ඒ කුරිය ගසින්න ඉච්චෙන් අස්සු එයිම දැන් ඒක මීග මි දිමාව මස්සදේකි හැම එකනි මේ යන්නේ යුරේනියම් ෆක්කා කරුන් විහිහර මෙදු කඩාලන් ඒ ඉරන් දෙකොක්කම වනි එහෙම එකම දැන් එයා දෙතට ගොතෙන් උනින් මේ ඒ වාකයේ කි ඒ කන්තන් එබ කුරියෙද්දී එම් ෆහුගෙන කුතා තවුණු කියාල් දෙනි ඉතින් එතකම එයා දෙතරේක සීදා ඉරන් අදි දෙකොල් නේද කම විස් බෙලවේ ගොතුක මස්සල ජෙහෙනේ මෙමුණා යුරේනියම් ෆක්කා කරුන් කන්ත මෙදු කඩාලන් විහිහර වෙන වර බොඩු වරින් ඒ ඒ ඒ ගාගන කහගකු මහරුමනි එකම ඉරන් මෙබුරණි එකම ඉෂාර කොක්කන්නේ එක බුරණි හගකු මහරුමා කමෙත් මොන නුකරානේ මේ ආලුන් හගුරන් ෆේෂියස්
1: ಅದೇ ಮೀ ಹಗುರಾಮಗೆ ತೆರೆ ಮೇಲೆ ಸಳಮೆನ್ನ ಇರಾನ್ಗೆ ಫಾ ಕುರವೆ ಗುಳುಂತ ವರ್ಗದ ಕುರುಮ ಮಸಕ್ಕೆ ಕುರ ತಮ್ಮ ಇರಾನ್ಗೆ ಹಾರ್ಜಿ ವಸಿ ದಾದಿ ಫಮ್ ವೇಣಿ ಚೈನಾ ಬಡಾಯ್ಗೆ ಫಾ ದೆಮ್ ಮಿ ದಾ ಮಿ ಮಿ ದುವಸರು ಮಿ ಫತ ದತುರಗೆ ಮಕ್ಸದ ಕಿ ಕೋ ಬಾತ್ ಕಂ ಬೆಲೆವೆನ್
0: ಅದು ಮೀಗ ವಾಗುತ್ತ ಕಿ ಆ ಇರಾನ್ ಮಿಗೆ ಗೊಳ್ನಿ ಅವ ಇರಾನ್ ಅವೆಂಜ ನಫ್ಸದ್ದಿ ವಾಣಿ ಡಿಪೆಂಡ್ ಹೋಗೆ ಪಾಲಿಸಿ ಏತ ಏ ಇರಾನ್ ಹೆಂಗೆ ಎವ್ವಿಸ್ ಕೋಮಕ್ಕ ಭರೋಸಾ ವಿಜ್ಜೀಯ ಮಿಹಾರ್ ಬೈನಕೋಮಿ ನಿಜಾಮಿ ಉಣ್ಣ ಗೊತ್ತು ವಿಜ್ಜೀಯ ಎಗೋಮಕ್ಕ ಅಣ್ಣ ಕೊಮ್ಮೆಸ್ ಹೆಂಗೆ ಫಲಾತಕ್ಕೆ ಪರಿಸರ ಮಿಸಾರ ಇರಾನ ಮೀ ಚೈನಾ ವರ್ಗಗಳು ನಗಳು ಸ್ಟ್ರೀಜುಗಳು ತವಸೆ ಬೈ ಮದನಿ ದಾಯರಾಗ ದೆಫರಾತಕ್ಕೆ ಬೈ ಫನ್ ಸವಿಸ್ ಆಹಾರ ದೋಹೋಗೆ ಏತೋ ಫನ್ ಸವಿಸ್ ಆಹಾರ ಮೀ ಅಣೆ ದೆಮಿಗೆಂದ ಸ್ಟ್ರೀಜುಕ್ ಗುಳುಂತ ಕಾಬೆ ಹೆಬ್ಬಸ್ಸು ಏ ತಂಫೀಸಸ್ ಕೂಡ ಮಾಡ್ಯಾವೆ ಏ ಮದನಿ ಕಂತ ಮ್ಯಾಗ ಅನ್ಕೋತೀವಿ ಹಿಮೇನ ಈಗ ತಿರುಗಿ ಇರಾನ್ಗೆ ಮದನಿ ಇನ್ಫ್ರಾಸ್ಟ್ರಕ್ಚರ್ ಆ ವರ್ಗದ ಕೊದ್ದಿನುಮ ಇರಾನ್ಗೆ ರೈಲ್ವೆ ತಕ ಅದು ಹೆಂಗೋಸ್ ಮಿಕ್ಕಿಯ ಯಾಕ ಇನ್ಫ್ರಾಸ್ಟ್ರಕ್ಚರ್ ಯಾ ಬೇಹೆ ಕಂತ ತಕ ಅದೇಗಿ ತುರುಮೆಸ್ ಇರಾನ್ಗೆ ಬೈಕ್ ಆದ ಅಣೆ ಮೀ ಕಂತ ತಕ ಹೀವುಮ ಟೆಕ್ನಾಲಜಿ ಗೊತ್ತು ಹೀವುಮ ವಿ ಎಫ್ ಆರ್ ಯಾದ ಹೆಂಗೋಸ್ ಮಿಹುರಿಯ ಕಮಿಗ್ಗೆ ಫನ್ಸಿ ಸಾರ್ಗೆ ಬಸ್ಸುಗೆ ಸೊ ಕೊಫ ಮಿಹಾರ ತಂಫೀಸ್ ಕೊನೋ ಸಶಾವೆ ಈಗ ಬದಲುಗ ಏ ಫ್ಯಾಸಾ ದಕ್ಕನ್ ಇರಾನ್ಗೆ ತೆಲಾಗೇ ಹ್ಞೂ ತೆಂಗೆ ಕಂಗ ಬಕುರಿಯ ದೇ ಎಹೆನ್ನ ವಸ್ ಇರಾನ್ ವಾಗುತ್ತಕ್ಕೆ ಗೌಮಕ್ಕ ಎವ್ವಿಸ್ ಗೌಮಕ್ಕ ದೂ ನುಕುರ ಕಂದತ್ತಕ್ಕೆ ಹೊರೆ ಏ ಮೀ ದಿಫಾ ಏ ದಿಫಾ ಏಕಂತತ್ತ ಹಾಸಕೊಂಡು ಹತಿಯಾರ್ ನಿಂಗೆ ಇರಾನ್ ಮ್ಯಾಗಣ ಗೊತ್ತಿಗೆ ಮೀ ಉಫದ್ದನಿ ಮಿಸೈಲ ಡ್ರೋನ್ ಏ ಚೀಸ್ ಉಫದ್ದನಿ ಕೀವೆ ಏ ವಾಗುತ್ತಕ್ಕೆ ಇರಾನ್ ಅಮಿಲ್ಯನ್ ಉಫದ್ದೆ ಹೆಚ್ಚಿ ಮಿಸಾಲಕಂ ಇರಾನು ಉಫದ್ದಂ ಉಳಫಿಯ ಸಾಕೆ ಜೆಟು ಏ ವರಬ್ಬೊಡು ವರಬ್ಬೊಡು ಟೆಕ್ನಾಲಜಿ ಹಿಂಗೆ ನೋಡಿ ವರ ಕಾಂಪ್ಲಿಕೇಟೆಡ್ ಟೆಕ್ನಾಲಜಿ ಎಮ್ಮೆ ಗೌಮಕ ಏಕಮೆಣ್ಣು ಸ್ವಾಣಿ ಅಮೆರಿಕಾಸ್ ಜೆಟ್ ಜೆಟ್ಟು ತಂಗು ಉಫದ್ದಿನ ಸಾಕೆ F-35 ಹೆಚ್ಚು ಉಫದ್ದನಿ ಯೂರೋಪ್ಗೆ ಬೈ ಕುಂಫುಣಿತ ಕಾಗುಳಿ ಅಮೆರಿಕನ್ ಅಮೆರಿಕಾ ಕುಂಫುಣಿತಕ್ಕೆನ್ನು ತುರ್ಕಿ ಕುಂಫುಣಿತ ವೆಸ್ಸುಳೆ ಯೂರೋಪ್ಗೆ ತ ಕುಂಫುಣಿತಕ್ಕೆಂಗುಳೆ ತೆಹೆಂಗೊಸ್ ದುನಿಯಾಗೆ ಬರ ಬ್ಯಾರ್ ಕುಂಫುಣಿತ ಗುಳಿಗೆ ಈಗ ಮ್ಯಾಗಣು ಹೆಚ್ಚಿ ಅಮೆರಿಕಾ ಉಫದಿಕ ವ್ಯಸ್ ಅಮೆರಿಕಾ ಏಕಂಜನ್ನು ಉಫದ್ದನಿ ಇಮ್ಮ ಇರಾನ ವಸ್ ಇರಾನ್ ಏಕನ್ ಉಫದ್ದ ಒಂದು ಅನಕ ಏ ಗೊತ್ತ ಉಫದಿಕ ವ್ಯಸ್ ಅಮೆರಿಕಾ ಆಯ್ತು ಬ್ಯಾರ್ ಗೋಮತಕ ಗುಳಿಗೆ ಉಫದ್ದ ಆಯ್ತು ಸಕ ಎವರೆನ್ನು ಆನೆ ಹೆಮ್ಮೆ ಜವಾನು ಗೊತ್ತಕ್ಕಿ ಏಕಲ ಮೀ ಜೆಟು ಹೆಚ್ಚಿ ಬೇನು ಕೊಗ್ಗೆನ್ ದಿಫಾ ಕುರಂ ನುಣಿಯ ಕುರಂ ಹಮಲಾದೆ ಏ ಗೊತ್ತ ವಿಜಯ ಏ ಕಾಮ್ಯಾವ ಎನ್ನು ಆನೆ ಇರಾನ್ ಹೆಂಗೆ ಹೇಮ ಇರಾನ್ ಎವ್ರೆ ಮಾ ಅಮಿಲ್ಯ ಸೀದಾ ಉಫೆದ್ದೇ ಕಾಲ ಹೆಚ್ಚಕ್ಕೆ ಇರಾನ್ ಇಸ್ಕಂತೀನಿ ಏ ಏ ಏನೆ ಮೀ ಮಿಸೈಲ್ ಏಕೆ ಸೈಜ್ಗೆ ಮಿಸೈಲ್ ಮಿಸಾಲಕ ಹೇಗೆ ತೆರೆ ಹೈಪರ್ಸೋನಿಕ್ ಹೆಚ್ಚಿಸ ಹೇಗೆ ತೆರೆ ಈಗ ಏಕೆ ಲೆವೆಲ್ಗೆ ಮೀ ಮಿಸಾಲಕ ಓಹೆಡ್ ಹುಣ್ಣ ಹೆಚ್ಚಿಸ ಮೀ ಕೊಲೆಸ್ಟ್ರಾ ಹೆಚ್ಚಿಸ ಹಾಗೆ ಈ ಓಹೆಡ್ಗೆ ತೆರೆ ಕುದಿ ಓಹೆಡ್ ತಗೊಂಡು ಹೆಚ್ಚಿಸ ಅದೇ ವರ ವತ್ತರು ವತ್ತರ್ಗೆ ಹಿಂಗೆ ಅಥವಾ ಗ್ಯಾಣಕ ವಿ ತಿರಿಸ್ ವತ್ತರ ಮಿಸೈಲ್ ತಂಗಿರಾನ ಉಫದ್ದ ಕುದಿ ರಾಸ್ತಾಯ ಮೆದು ರಾಸ್ತಾಯ ಹೆಂಗೋಸೆ ಗ್ಯಾಣಕ ತಿಂಗಾಸ್ ಕಿಲೋಮೀಟರ್ ಎಮ್ಮೆ ದಿಗುಕೋಸ ಇರಾನು ಉಫದ್ದನೇ ಇವರ ದೆನ್ ಡ್ರೋನ್ ಸಮ ಈಕಿ ವತ್ತರ್ ನಂಗೆ ಹುಸ್ಕೊ ವೆಟ್ಟಿಗಣ್ಣ ವತ್ತರ್ ಡ್ರೋಣ್ಣ ಹಿಂಗೇತು ಏ ರಾಡರ್ ನಾರಾ ವತ್ತರ ಡ್ರೋಣ್ಣ ಮಿಸಾಲಕ ಫೈಬರ್ ಆಪ್ಟಿಕ್ಸ್ ತುಂಬದ್ದ ಫರ್ ಹೆಚ್ಚಿ ರಾಡರ್ ಕಣ್ಣಾರ ನು ಸ್ವೆನ್ನಾನ್ ಹೆಚ್ಚಿ ವಟ್ಟಾಜ ಸುಂದಗುವಾನೆ ಮ್ಯಾ ಹಿಜ್ಬುಲ್ಲಾ ಬೇನು ಕೊರಿ ಸಾಧ್ಯ ಕೊಡಿ ಏಮ ಏಕಾ ಗೊತ್ತ ಗೊಸ್ ಇರಾನ್ ಮೇ ಬುಡಂಗ್ ಅನಕ್ಕೆ ತುಮಿ ಕುರಿ ಎವ್ವಿಸ್ ಗೋಮಕ ಬರೋ ಸಣ್ಣವೆ ಹಾಂ ಬೈನದಕ್ಕೂ ಆಮಿ ಮೀ ಯಾನೆ ಬಾಸಾನು ಲಿಬೆನ್ ಕುಣ್ಣ ಹೆಚ್ಚಿ ಹೆದೆ ಹೆಚ್ಚಿ ಏತ ಇರಾನ್ಗೆ ಎತ್ತಿ ಭಾದ ಆಮಿ ಹ್ಞೂ ಬಸ್ ಯಾವ್ದು ಫ್ಯಾಕ್ಟ್ರಿ ತರಿಸೆ ಬೋರಿ ಬಿಮಾ ಡಿಗೆ ಸೆ ಬೋರಿ ಏಮ ಏಕ ಬಯಕಂಗ ಅನೇ ಭರೋಸಾ ವಿನ ಕೀನ ತವಾನೆ ಬಯಕ ಭರೋಸಾ ವಿದ್ಯೆಯ ಏಕಲ ಸಾಯಕಂ ಇರಾನ್ ಇರಾನ್ ಹೆಚ್ಚಿ ನುದೆ ಅಮೆರಿಕಾ ಫಿತ್ತನ್ ತಕ್ಕ ಕುಣ್ಣ ಚೈನಾ ಏ ಚೈನಾ ಸಾಯಕಂ ಇರಾನ್ ಅಮೆರಿಕಾ ಕಿ ಮಕ್ಕೊಮ್ಮೆ ಸ್ಕೋಕಂಗೆ ಎದಿ ಫಾನ್ ಏ ಹೆಚ್ಚಿ ದೇವೇನಿ ಇರಾನ ಮೆಚ್ಚಿ ನುದೀಫಿ ಮಿಕಾ ಮೆದು ಕಾಕೊಮ್ಮೆ ಸ್ಕಾದ ಡೀಲ್ ಹೆಂಗ್ ಅದಾ ಅದ ಇರಾನ್ ಕಣ್ಣು ಬೇನೆ ಹೆಚ್ಚಿಸ ಏಮ ಇರಾನ್ ಮೀ ಸೀದಾ ಡಿಪೆಂಡ್ ವಿ ಅಮ್ಮ ಇರಾನ್ ಅಮಿಲ್ಯಂಗ್ ಏ ಯಂಗಿ ಕಂಗ್ ಒಯ್ ಹೆಚ್ಚಿಸ ಹಿಂಗೇದು ಏಮ್ ವಿಮಾ ವಿ ಗೊತ್ತ ಕಿ ಇರಾನ್ ಮೀಗೆ ಕಾಮಯಾಬ ಏ ವರಂಗ್ ಆದಾಗ ಟೆಕ್ನಾಲಜಿ ಹಾಕೊಂಗ್ ಅಮೆರಿಕಾಗ ಮಿದನ್ ನೀ ಗೊತ್ತ ಡಿಟೆನ್ಸ್ ಫೋಲ್ ಆದ ಅದು ವರ ಅಮೆರಿಕಾ ವರ ವರ್ಗದ ಹತಿಯಾರ ಮೀ ಆದಾಗ ಟೆಕ್ನಾಲಜಿ ಹಲಾಕು ಲೇಖಮ ಸಿಂಗಿಜ್ಜಿ ಹಿಂಗೇದು ಏಮ ಮಿಹುರಿ ಹಾಕೊಂಕ ಬದಾರ್ ಇರಾನ್ ಮಿ ದಿಯೈ ಚೈನಾ ಗುಳು ನಗಳು ಕುರುಮ ಅದು ಹೇಗೆ ಇತರು ಚೈನಾ ದೇ ತೆರೆಗ ಮೀ ಬಡ ಮಿ ವ್ಯಾಪಾರಿ ಗುಣ ಅಂತ ನಗಳು ಕುರುಮ ಅನಕ್ಕ ಮಿ ಮಸ್ಸಲಾಗಸ್ ಇದನ್ನು ವಾಹಿ ಚೈನಾ ಹಂಗೆ ಬೆಲಿಬೇ ದೆಬೇನು ಮನೆ ಅಣೆ ಬೇನು ಕುರು ಹೆಚ್ಚಿ ಅಸ್ಕರಿ ಬೇನುಮ ಮದನಿ ಬೇನು ಅಂತಕ ಏಕಮ್ ಚೈನಾ ಯಾಕೆ ಇರಾನ್ ಹವಾಲನ್ನು ಕೂಡ ಇರಾನ್ಗೆ ಮೂಡಿ ನಿಜಾಮೆ ಬಾಕಿ ದಿಫಾಯ್ ನಿಜಾಮ್ ಎಕ್ಕೋ ಚೈನಾಕ ಡಿಪೆಂಡ್ ಇನ್ನು ನನಗೆ ಏತು ಏಮ ಏಕಾದ ಗೊತ್ತು ಕಣ್ಣು ಸಾಕು ಇಸ್ರಾಯೇಲ್ ಅಮೆರಿಕಾ ಡಿಪೆಂಡ್ವಾ ಇಗೋತ ಕಣ್ಣು ಮೇ ನನಗೆ
1: ಅಜ್ಜವಾದ ಹಮ ಅವರ ಮುಹಿಮ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಅವಳು ಮೆನ್ನ ಹಿಸಲ್ ದಿಬ್ಬಿ ಅವಳ ಮೆ ಹಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೊತ್ತಿದೆ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಅವರ ಬಡ ಶುಕ್ರ ಅದಾ ಕುರ ಹೆಂಗಿತ್ತು ಅದು ದುನಿಯ ಕಳಿಗೆ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಅವಳ ಮೆ ಮೀ ಬಲಾಲಿ ಹುರ್ಮೂಸ್ ಕಂಡು ಅವಳಿಗೆ ಅಮೆರಿಕಾ ಇರಾನ್ಗೆ ಹಮಲಾತಕ್ಕೆ ಬದಲು ಕುರು ಮೇ ಮೌಲು ಅದ ಮೀ ಮೌಲು ಗಸ್ತಿ ಬೆಫುಳನ್ನ ಬೇಣು ತರಿ ಮುಹಿಮ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಗೆನ್ನಿಸ್ತೇವಣ ಕೊಮ್ಮಗೊಮ್ಮಿದ್ಕೋ ಮೆಹಸಾಮ್ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಲ್ಲ ಬಗ್ಗೆ ಅದಾಣ ಬಜರಿದ್ದು ಹಾಕದೆ ವಸ್ಸಲಾಮ್ ಅಲೈಕುಮ್.

0: de nusida con esca comenzó acá me buri y baikala canta tainga fa misada ca irano se buri ya teoten kar ta kamala difa america se buri irano ga bai mi madani board ta kamala difa e fatada se buri de kam ei adi ceasefire muling ruli gen tawar kam kan noy den e e wa te ke america bis hagigat badaru ga america benum bis alun hamala ta fasha gen hanguram kurma ki fasiya kamenno ama irana ka bis mi ane hem badanya ama america hamala ta ngom ki ama himena sar bodet gelun ta ke libe kam hema de farat kum bis aslu benum noy ane hamala ta fasha ge e gelun ta bodu kam den mihin utta mi bigot ki ane miharo mihama tankule bodam mi hamala ta ke me badal kuriyasu mi den mi haddi hawana dos mi irano irana de kole america hanguram feshita e mi dia mi february moga sha sona do mi feshi den fejita mi har mi haddi wala dos de kam al mi den ne hin 30 no duha fa hamala ta wani mi du kanda da den ek gota kam yoti den mi du kanda ta gan kam hin ados fa hom mi mi har mi hamala ta badal ko de kam mi es mi limited gota kam mi di den mi ge derivaya tenge bodi e derivaya ta ki america ge derivaya america mi burani iranu na is hamala dini iranu mi hurmas kanda wali tira wade fa ek kurim wade fa bote america ge manavare ಇದೆ ಮೇಲೆ ತೆರೆ ಗೋಣ ತಹುಳುಮಸ್ ಕಂಡು ಹುಳುವಾ ಶಕ್ಯಾಗಿ ಅಮೆರಿಕಾ ಫಾಡೆಗ್ ಆಪರೇಷನ್ ಅವ ಸಿಂಗಿ ಎನ್ನುತ್ತು ದೆನ್ ಎದುವಸ್ವರುಗ ಇರಾನ್ ವಸ್ ಹಮಲಾದಿಂಗ್ ಅಮೆರಿಕಾಗೆ ಮನವರ್ತಾಕ ಅಮೆರಿಕಾ ಎಬ್ಬಸ್ ಸ್ವಿ ದೇಖಮ್ ಏರುಗ ದೆನ್ ವದೆ ಫೈಂಗ್ ಎಚ್ಚಕ್ಕ ಮಾಡಿಮಿ ಅಮೆರಿಕಾ ಪುನಾಗತು ವಿಜ್ಜಿ ಅದೇ ಹುರ್ಮಸ್ ಕಂಡೋಳಿ ನುಕುಣ್ಣಂಗುಳಿ ಏತ ನುಕುಣ್ಣಂಗುಳಿ ಹೆದೀಮ ಇರಾನ್ ವಿಸ್ ಹಮಲಾದಿಂಗ್ ಕಮಿಮಿ ಅಮೆರಿಕಾಗೆ ಮನವರ್ತಕ ಏದೆನ್ ರೇಗ ಮಿಹಿಂಗಿ ಕಮ ಹಿಂಗಿ ಏದೆ ಅಮೆರಿಕಾ ಪುನಾಗ ದಿನೀಮ ಇರಾನು ನೇ ಹಾವಲಾತಿನಿ ನುಕುಣ್ಣಂಗುಳಿ ಹೆದೀಮ ದೇ ಇರಾನ್ ಅಬದಸ್ಪುಣೆ ತಮೆ ಅತ್ತೆ ಮಣ್ಣ ಕಂಟ್ರೋಲ್ ದರ್ಶಕ ಎತ್ತಿವನು ನಿನ್ನ ವಾಹಕ ದಕ್ಕಾಗ ಹುದ್ದ ದಿವಿಗಿನೋಣಿ ಕದೆನ್ ಹುರ್ಮಸ್ ಕಂಡೋಳು ಹೊರೆ ನುಕುರೆವೇನೆ ದೆಕೊಳಂ ವೆಸ್ ಏ ಅರಬಿ ಕಂಡ ನುಕುಣ್ಣಂ ವೆಸ್ ಅದಿ ಅರಬಿ ಕಂಡು ಗಲ್ಫುಗೆ ತೆರೆ ವಣ್ಣಂ ವೆಸ್ ದೇ ಏಕಾ ಗೊತಕ ಮಿ ಅಮೆರಿಕಾ ರಿವಾಯತ್ ಮಿ ಹುನನೆ ಹೇಮ ಐಗೊತ್ತಂ ಇರಾನ್ ಹಮಲಾ ದಿನೀಮಾ ದೆತ್ತಿ ಬಣ್ಣಮೆಂ ರದ್ದುಗ ಮಿ ದಿನಿ ಇರಾನುಗೆ ದೆಕೊಣುಗೆ ತಂತ್ರಶೇ ಮಿ ಹಮಲಾ ದಿನಿ ಏಗೆ ತೆರೆಗ ಬಂದರ್ ಅಬ್ಬಾಸ್ ಇರಾನುಗೆ ಬಂದರಿಂಗ್ ಈ ಸರಹದ್ದುಗೊಂಡ ಬಂದರ್ ಅಬ್ಬಾಸ್ ಸಿಮಿನಿ ದೇಹನ ವೆಸ್ ಲಿಮಿಟೆಡ್ ಹಮಲಾ ತೆಗೆ ದೇ ಸಾಬ ನಿಮುನಿಯೇ ಸೀಸ್ಫಯಾ ಹುಟ್ಟೆ ಕಾಲು ಕಮ್ಮಿ ನೋಣೆ ಏಕೆ ಅದು ಹಂಗರಾಮ್ ಫೆಶ್ಮಿ ನೋಣೆ ಮೀಕಿದೆ ಅಮೆರಿಕಾ ರೈಸ್ ವಿದಾಳೆ ಫೋರ್ತೆ ಮೀವಾರ ಲೂಯಿ ಹಮಲಾತೆ ಕೆಮಿದಿನಿ ಏತ ದೆನ್ ಏಕಾ ಗೊತ್ತ ಕಮ್ಮಿ ಮೀ ಅಮೆರಿಕಾಗೆ ರಿವಾಯತ್ ಮಿಹಿರಿ ಮೀಗ ದೆಂಬ ದಾದ ಮಾತು ಇರಾನ್ಗೆ ರಿವಾಯತ್ ಅದೇತ್ತ ಇರಾನು ಮಿ ಕೀನತ್ತೋ ಇರಾನು ಮಿ ಕಂ ಸಿಫಕುರಿ ಇರಾನ್ ಗುಣಾಗತ ವಿಜ್ಜಿಯ ಅಮೆರಿಕಾಗೆ ಬೋಟ ಹಮಲಾ ದಿನ್ ಇರಾನ್ ಅಮೆರಿಕಾ ಮಣವರ ಏತ ಏಕಮ ಹಮಲಾ ದಿನಿ ಅಮೆರಿಕಾಯಿ ಅಬೈ ದತ್ತ ಇರಾನ್ಗೆ ದತ್ತಿ ಬಂದರು ಹೆಸರು ಕುಫ್ಫ ಅರಬಿ ಕಂಡುಗ ನೋಣಿ ಗಲ್ಫ್ ಆಫ್ ಒಮಾನ್ಗ ಏತನುಗ ಏತನು ದತುರು ಕುರಿ ಇರಾನುಗ ಮದನಿ ಬೋಟಕ ತೆವಟೆಂಕರಕ ಅಮೆರಿಕಾ ಹಮಲಾ ದಿಂಕ ಓಣಿ ದಿನೀಮ ಅಮೆರಿಕಾಗೆ ಮೀ ಮೀ ಅಮೆರಿಕಾ ಎಬ್ಬುಣಿ ಮೀ ಅನೇ ಅಸ್ಕರಿ ಮಣವರ ಹಮಲಾ ದಿನಿ ಇರಾ ದಿನೀಮ ಅಣಕ ಅಮೆರಿಕಾ ಸಮಲಾ ದಿನಿ ಏಮ ಮೀಗೆ ಹಮೆ ಕಣ್ ತಂಕೊಳಕಿ ಅಮೆರಿಕಾ ಬುಣಾಗತ ವಿಜ್ಯ ಇಸ್ವ ಹಮಲಾ ದಿನಿ ಇರಾನ್ ಏ ಅಮೆರಿಕಾಗ ಇದನ್ನೇ ಮನವರ ನುಕುಣ್ಣಂಗೆ ಹೆದೀಮ ಏಕ ಅಮೆರಿಕಾ ಬುಣಾಗತ ವಿಜ್ಯ ಇಸ್ವ ಹಮಲಾ ಮಿದಿನಿ ಇರಾನ್ ಏಕ ಇರಾನ್ ಬುಣಾಗತ ಇಸ್ವ ಹಮಲಾ ಮಿದಿನಿ ಪುರತಮ ಹಮಲಾ ದಿನಿ ಏ ಮನವರಂ ಇರಾನ್ ಹಮಲಾ ದಿನ ಕುರಿ ಅಮೆರಿಕಾವೇ ಮೀ ಮೀ ಅನೆ ಗಲ್ಫ್ ಆಫ್ ಒಮಾನ್ ದತುರು ಕುರಿ ಇರಾನ್ಗೆ ತೆವಟೆಂಕರ ಹಮಲಾ ದೀಫ್ ಏಮ ಏ ತಫಾತ್ ಹಮಲಾ ತವನೆ ಹುಟ್ಟಿಫ ಏದಂ ವರ ಕುಡಕಡು ಒಗ್ಗುತ್ಕೊಳಕ್ಕೆ ಹಮಲಾ ಆ ಗಾಯಗಣಕ ಗಡಿಂಗ್ ಹ್ಯಾರಸ್ ನೋಕಂಡಿ ಹಮಲಾತ ಬದಲು ಇದು ಮಾವುಡು ಗೆಲ್ಲುಂತಕ್ಕೆ ವೆಸ್ ದೆಫರಾತಕು ವೆಸ್ ಏಕಮ ಬೇ ಮಾವುಡು ಮಾಲುಮಾತ ದೀಫೆನ್ ಕೊಂಕಾಲು ಗೆಲ್ಲ ಮೆತ್ತೋ ವೀಕಿ ದೆನ್ ಎಹಾಬುಡು ಗೆಲ್ಲುಂತಕ್ಕೆ ವಿಕಮಕ ಹಬರ್ತಕ ವಸ್ನು ಏನ ವಸ್ ಇರಾನ್ ತೆರೆ ಗೋಂತಕ್ಕೆ ಅಡುಗುಣ ಕಮ ವೇ ಎಸರ ಹದ್ದು ಇದಕ್ಕೆ ಮತ್ತು ಬೊಂಗಳಾಫಿ ಅನ್ನುಣಿಯ ರಾಕೆಟ್ ಆಫ್ ಫ್ರೆಂಡ್ ವಿಸ್ ಬೊಮೆ ಗೊತ್ತ ಗೋವಾಣ್ತಾ ಐತಿ ಏನೋ ಏಕಾಲ ಅಡುತಕ್ಕೆ ಏನು ಕಮ ವೇ ಏನೋ ಸ್ಮೀಹು ಮರು ವಿಕಂಕ ಕಮಕ ಹಿಂಗೆ ಫೆನ್ನೆ ದೆನ್ ಒತ್ತಿ ಅದೇ ಹೆಂಗೆ ಕಮಂಗೆ ಬೈ ಹಿಂಗೇತ ಏ ವಾಗುತ್ತಕ್ಕೆ ಮೀ ಮಿಹಾರುಮಿ ಗಲ್ಫ್ ಆಫ್ ಒಮಾನ್ಗ ಮಿ ಹಿಂಗ ಕಂತಕ ಹಿಂಗೇತ ಏ ಏ ಇರಾನ್ಗು ಬಂದರು ತಂಗೆ ಸೋರು ಕುರು ದೆನ್ ಹಮ ಗೊತ್ತ ಮೀ ಇರಾನು ಮಿಯೋಣಿ ಕ ಹುಮಸ್ ಕಂಡೋಳಿ ಬಂದು ಕೊಫ ಹಾಂ ಮೀಗ ಫಾಹಕಲ್ ವೇತಂ ಕೊಳಕಿ ದೆಫರಾತು ವಿಸ್ ಮಿಹಾರಸ್ ಏಕಂಗೆ ಕುರಮು ಗೆಂದೆ ಆಕೆ ಇರಾನು ಸ್ಪತ್ತಿ ಹಮ ಹುರ್ಮಸ್ ಕಂಡೋಳಿ ಹೆಸೋರು ಹುರ್ಮಸ್ ಕಂಡೋಳಿ ಹೆಸೋರು ಹುಳು ಮೀ ಅನೇ ಅತ್ತಾದ ಅಮೆರಿಕಾ ಆಫೀಸ್ ಆಪರೇಷನ್ ಮಾಡಿ ಹುಟ್ಟಾದಾವ ಹಿಂಗೇತ ಹುಟ್ಟಾದಾವ ದೆನ್ ಅಮೆರಿಕಾ ಬರೋಣ ಮೇದು ಕಂಡಾಲಿಯೇ ಏಕಮ ಮೇದು ಕಂಡಾಲಿ ಅಮೆರಿಕಾ ಕಂಡೆ ಗೆಂದೆ ಏಕಂಗಸ್ ದೆಹ ಮೇಗೊತ್ತ ಇರಾನ ಕವಿಸ್ನೆ ಅಮೆರಿಕಾ ಹೆಸೋರು ಫೋಳಿಕ ಅರಬಿ ಕಂಡ ನೂನಿಯ ಗಲ್ಫ್ ಆಫ್ ಒಮಾನ್ಗೆ ಹೆಸೋರು ಏನಮ್ಮ ಇರಾನ್ಗ ಬೋರ್ಡ್ ತದ್ದ ತುರುಕುರೆ ඒ බෝට් දතුරු කුරණි මී අනේ ඒ මෑකට නුණුකුමි වාගේ බැනලෝගාමි සරහද නුණුකුමි ඊරාන්ගේ ටෙරිටෝරියල් ඕටාගේ තෙරින් එයි මා ඒ ফুল හෙසෝරෙන්නු එකම ඊරානු හුර්මුස් කණ්ඩේ මෙති හැම ফুল හෙසෝරේ ඒ වාගත කි හුර්මුස් කණ්ඩේ හනි හනි වීම වාගත කි ඊරානු හැම ফুল කන්ට්‍රෝල් ඉන් දේතන එකම අනෙත්තන වාගත කි ඇමරිකාක නොකර ඊරාන්ගේ ටෙරිටෝරියල් ඕටා ඉතර වන්නක් එහෙමයි මා ටෙරිටෝරියල් ඕටාගේ තෙරින් ලාෆා ඊරානුගේ තෙතේ කරතන් ඉබදී එහෙන් ගොස් පාකිස්තාන් ගේ තිරවදකින් ඉන්දියා තිරවදකින් ගොස් දෙම්මි මේ මිනිකුණනේ මහා කණ්ඩා ඒ ඉන්දියන් ඕෂන් නොකමගෙන් දෙම්මි දනි චයිනා ඇදිමාල් එහෙම එකා ගොතක මේ කන්තතම් යොති
1: අද දැන් ජවදස් ෆාකුරව වහ විතෆාතක ඉන්දාර තක ෆහුව දෙම්මි ලිමිටඩ් ගොතක මේ හැමලත බදල් කර වෙගෙන් දෙ මේ කමක සබොන් හගොරාම ෆෙච් දාන කමක කියවර්ගේ බෙරෙත්තම් යොති
0: ආද මේ එගොඩන්නවන් මේ හැමලතම් මේ මෙදු කණ්ඩායම් යොති දෙවරාතම වෙස්සෙක් ගොතක එකම රුහුන් වෙගෙනන ખાસක ඇමරිකා බේනෝ යම ඉරාන් නිසම් බදල් කුරන් අදීස් ඇමරිකා අදීස් ඒ විසුණු දුලෙන් නොකරේ දෙනවා ඉරාන් සුති අද ඉරාන් කතම ගෙල්ලුන් ලිබුණු කම වෙස් ඇමරිකා ෆටාෆියා හම ඉරාන් වෙස් වර්ග දරදු දේගත අද කුරියවරස් පොඩ ඉරාන් උති තයාර වේ දැන් ඉරාන් වෙ බුරණි ඇමරිකා හමලා ෆටාෆියා මේ ෆාර්ති වන රද්දු දෙන කුරියවර වර්ගද කොෂේ අද හමලා දේ තන්තනුගේ තෙරේක ගල්ෆුග හම හුරිහා මේ අනේ තන්තරෙන් ඔන්නන් තිබුණු බේනුවේ හවලා දේගොතසි ඇමරිකා මිසාලකන් ඉරානුගේ තෙලුගු මර්කස් කහවලා දීෆ ගල්ෆ් ගේ තෙලුගු මර්කස් තක හවලා දේන මේ එක්ගොත කී තිමන්න මෙන්න හම වාගෙල්ල වණ ෆරතස් කුරුමේ දැන් ඇමරික යන්නේ ඉරාන් දෙකේ ගොතක ගල්ෆ් ගොම් තක කොමගොත කස ඇමරිකාගේ ෆාතු ගේ තිවි මේ විජය ඒ උද්දතනේ හමලා දෙන් ඉරාන් දෙකේ ගොතක දැන් ඉරානුගේ බස්සේ ඒ ගල්ෆ් ගේ තායිදු නොලිබී ගල්ෆ් ගේ කොම්මස් කහලා මේ එහි තිරක වෙන්නේ ඉතින් ඇමරිකා කංගුරාමෙන් නුකර වෙන මේ මිහාර සෙපතිවි ඇමරිකාගේ සිෆයින් ඇමරිකාගේ ෆෝස්ගේ නුනිය ඇමරිකාගේ වනවර්තෝගේ බයික් කාලා මේ යන්නේ එයා ගොළුන් හරි කන්තත්තකා ආදීගේ තුරුන් ඇමරිකාගේ බේස් තවගස් ඒ බොහොරි බයි බාත දැන් ඉරාන් බයි තන්ත හලාකොෆ් තවනි ඒ වඩානවන් ගාඩක සෝල මාර්කස් වේ එක්කෝ හලා කළා ඇමරිකා මේ මිදිරුමැතිග බිනාක ෆෝරි මේ යන්නේ හතයිස් මාර්කස්ගේ තෙරේගේ බොහොන්නකම වේ එත සතේක ඉමාරාත ඒතෙන් දුයි සත හැද්දියා ෆස් ඉමාරා වනි හලා කොල්ලා ෆීරන හේත එහෙම ඇමරිකායක වෙස් අස්තබලාරුග ෆසේ හෙන්නු ඉරාන මි මි මි රිසිම් කුරාක ආදුන් හවලාත ෆෂාකන් ඒ බේනුම් වේ හම හවලාත ෆෂාකන් ඉරාන ඉඳ ජස්සා එක වාගත කි ඉරාන රද්දු දෙන් යවාන ගත කි එක මෙන් නුකර වේ නැත වාහිකේ රද්දුනු දෙවේ ගත කන් නොවේ එහෙම වීම මි මි මි මි බිරු ඔෆෙදෙනි ખાસકો ગલ્ફો ગામ તવર બડ બીરુ નગાય ઇંગેતો ગલ્ફો ગામ તવ કુતેની ગિના ગામ ત મેહારો મોને વેગોતુ ગા સાઉદીયા અને કુવેતા મી ગતરા મેતન ત બેન મેનુ એ કુતકસ તેં હાવરા પુરાક આગે કે અમેરિકા એ વેસે મી હું અંગમું ગેન દાકવ નિત વણ મેં એ દેકા મેનુ ઓને આલો હંગોરા ફિશુમકી તેં ગોડા નો આને બ ગેન દે દેતો પાકિસ્તાનો વાહકત વિસે કુરિયા ગેન દે દેં નો સીધા કો મી ગેન દેની સીધા વફદુ તક ગોસ કેનનો અમેરિકા બુના ઇચ્ચે ઈરાન ફોર કો દીફ ઈરાન બુના ઇચ્ચે અમેરિકા ફોર કો દીફેકા દાવરે પાકિસ્તાન મે અદા કરો મે કેંદની હેમા ગુણંત નિદનવા હે એ નેગોશિએશન કે ગુણંત ગે ભઈ સીધા ડાયરેક્ટ કો નેગોશિએશન નુકરી કમ બેસ માકે મેસેજ ત બદલ કુરેવે એમવીમા મી રેગતિ બદલ કુરે હમલાત કો સોબ મર બડ બિરુ ઉફેદી ફોતી મિકમ સોબ અન કા હમલાત ફેશિદાન બા એક મિહારો દેફરાત મસ્વે કશોર કો દીફા હમલાત નુફશાન કો મિકમ આગુલીગેન અમેરિકા એમએસ કશોર કો દીફા મી મિસાબ નિમુની એમ એ તો ઈરાનસ બની અમેરિકા ઇતરા હમલાત નુ દેન કા દેન નુ દેન મી એમ મિહારો એ કમ બિરેનન અસ
1: දැන් ජවත් ඉෆාකුර මේ පාකිස්තාන් මෙදොරි කොම්මේ සෝහාගේ مشورات අවස්ත නොසීදා ගොතිගන වෙස් මේ ඇමරිකා ද ඉරාන් දෙමෙද කුරියක් දාවාහක දැන් මිකම මිහාරු මේ සෝහාගේ مشورات එක බලාර කොන් දි මාලකත් තෝ මිස්රාබ් මිහිරි මේ සෝහාගේ مشورات
0: ආදි මී ගවර ඔලොම් බොලොම් බොඩ ගොතෙක් ගාති මිය තී මිකන් තන් ගේද මිහාරු ඉරානු දෙහු ශෛලු මොහ ශාලා ඇමරිකා ග බෝදෙන් නුකුරි ඇමරිකායෙන් හොශෛලුන් තකින් හොශාලා ඉරානු ග බෝදෙන් නුකුරි දැන් කොම්මේ ෆරාතෙක් ගෙස් මිය තී දූණු දිනුම් ග වෙයි මිහාරු ඇමරිකා දෙකේ ගොතුග ඇමරිකා දූදීෆී ඇමරිකා මේ බොලාෆටයරුන් කහකමෙන්මි වාහක ඇමරිකා බේසාරුයි දැ කොමගොත්කස් මිහාර ඇමරිකා මේති කොමගොත්ක වියස් අවලාතන් හොට්ටාදාගෙන් අදි කොමගොත්කන ස්වාත ජීවමියොත්ති ඒතු ඇමරිකා කුරන් ඕන වර්ගෙන කන්තත නොවේ බයි එහෙම හගීගතෙන් අස්සු මිසාක ඇමරිකා උරුණි හැම ඉරාන වෙරිකම නිසා වට්ටාදා ඇමරිකායාගේ පපෙට් සරුකාරෙන් ඉරානුගේ ඉන්ද ඒතු ඇමරිකා කොන්ට්‍රෝල් දශන් ඉරානුගේ හගතය බෙහේ නොනිය තෙලා ගේස් කෙන්නම් එකමෙන් නොවි දෙන් හැම ඒගොත මේ වරබ්බඩක් අනේ මසක කරමු ගෙන්දියා ඊරානුගේ හිසෝරු හුරුමුස් කනෝලේ නැත්තාද මිස් එකම විශ්නුයි ඔපරේෂන් ෆේෂිනම වේසම ඔපරේෂන් වෙච්ච තදෙදුගේ තිර හුට්ටා යාවි ඒ හඟුරම් ෆටාෆිය ඇමරිකාවසින්ගේ අමරිකාස් දෙන දිබෙනකමස් නේද දැන් මේ වාහකත දියිරුග අද මිහාරු සම වාහකතන් ඉබ දෙයනෙ මේ දැන් වාහෙන් අම ෆර්දා ගනේ ෆරාතුග මී යන්නේ මෙසිත බදකෝගෙන් එක ගෙන් දෙ කුරිය එකම් කුරීග ඇමරිකා හොටාලා අපට හොටාලු තක එම ෆහොම් මිහාරු වනේ හොටාලු හොටාලා ඒ හොටාලු ගහුරි ෂරුත් තත්තන් කුල දක් නේද ඒ දැන් ඇමරිකා වරනේ ෂරුත් තන් හීවේන් ෆර ඉරාන් ගබුල් කුරානේ එකම ඉරාන් මුණාගතු විද්‍යා ඉරාන් ග ખાරි ජෝසිරි යොසුනේ එකම වේතු වාහදක විදාලුයි තිවන්නම ගබෝද නුකුරානේ මේ තිවන්නමගේ එවස් හතියාරු එවස් කම ක ලිමිට් වන්න එවස් කම ගබෝද නුකුරානේ මේ තිවන්නම හග් ගෙල්ලේ එවස් කම ගබෝද නුකුරානේ මේ තිවන්නමගේ ඇලයන්ස් හේතු බෑවෙරි එමිහුන්න ගෙල්ලුම් වා කාලේ එවස් කම තිවන්න නුකුරානේ මේ ඊරානුගේ සියාදත ගෙල්ලුම් වා එවස් කම එබ්බයි නුවානේ මේ ඇමරිකාගේ එබ්බසුම නෝනේ ඇමරිකා ඊරාන ෆොණුයි මේ මී යන්නේ නුකුතා තන අවුන් දන්නවා අල්ෆා නම් හේතු මී නෝස්තකෝ හාමකෝ ෆාවා මීඩියා තකෝ සාමකෝ ෆා නුකුතා තකෝ ඒක එක්කමක මෙහෙම නේනි විහි ආහාර යුරේන ෆක්කා කෝ හුට්ටා කුරීග වරණි එක්කෝ දායම හුට්ටා දාශි වාගේ හග්ග හග්ග එක්කෝ දුකොල්ලාශි මේක මිෆාර හෙනෙන්න විහි ආහාර ඊරාන වරණි විහි ආහාර ක නොවානේ හේතු එම් එම් කුඩවියස් තිමන්න මෙන්න එම් වච්චවියස් තිමන්න මෙන් ගේ මී ෆස්සහාරේ ෆස්සහාර මී මෙදු කඩ අල්ෆා නමේ දෙන් මේ ඇමරිකාවේ වරණි නියුක්ලියර් හැටිය නොහොද්දානකම යගින් කන් දෙයට ඒක කුරීග සීරන් දීපෙන් ඉච්චි නේද දෙන් එහිමනේ අනකෙච්ච අනකම කි ඒක නෙක් ඉරානුගේ එහෙන් හති අරු වාක්‍ය මිසක බැලිස්ටික් මිසක කුරීග එස් එදේ කම මේ ෆාරකුණෙන් ඒ වාක්‍ය අනක මේ ෆාරකුණෙන් ඉරානුගේ බෑවරින් වාක්‍ය මිසක හිස්බුල්ලාය හමාසා මේ මේ හුසීන ඉංගේ તો ඉරාකුගේ ජමාත් කම මේ මිහුන් නා ඉරාන නන ගුණ වාක්‍ය ෆාරකුණේ දැන් අනකෙච්ච කම ඉනනි දති කොම ෆියෝර් තංග වාදෝ ඇමරිකාවේ දති කොම ෆියෝර් තංග වාදෝ ඉංගේ તો එම ඒ කුරීග සින්න ඉච්චෙන් අස්සු එම දැන් ඒක මීග මී දිමාව මස්සදේ කි හැම එකනි මේ යන්නේ යුරේනියම් ෆක්කා කරුන් විහිහර මෙදු කඩාලන් ඒ ඉරන් දෙකොක්කම වනි. එහෙම එකම දැන් එයා දෙතර ගොතෙන් උනින් මේ. ඒ වාකයේ ඒ කන්තන් එබ කුරියෙද්දී මේ ෆහුග නුකුතා තවරුම කියාල් දෙනි. ඉතින් එතකම එයා දෙතරේක සීදා ඉරන් අදි දෙකොණ හේද කම විශ් බෙලවේ ගොතුක මස්සල ජෙහෙනේ මෙබුණා යුරේනියම් ෆක්කා කරුන් කන්ත මෙදු කඩාලන් විහිහර වෙන වර බොඩු වරින් ඒ ඒ ඒ ගාගන කහගකු මහරුමනි. එකම ඉරන් මෙබුරණි එකම ඉෂාර කොක්කන්නේ ඒ බුරණි. හගකු මහරුමා කම තිබුණ නුකුරානේ. ආලුන් හගුරන් ෆේෂියස්.
1: අද මේ හගුරමගේ තරමේ සම්මෙන්න ඊරාන්ගේ ෆාහකුර වේ ගුලුන්ත වර්ගත කුරුම මාසක කුරා තම ඊරාන්ගේ ඛාර්ජි වසිය දාදි ෆොම් වෙනි චයිනා වඩයිගම් ෆා දෙම් මි දත් මි මි දුවස්සරු මි ෆත දතුරේ මක්සද කි කොවත් ගම් බලෙන්
0: අද මීග වාගත කි ආ ඊරාන් මි ගෙන් ගොල්නි හම ඊරාන් අවෙන් නෆස දි වානි ඩිපෙන්ඩ් උන්ගේ පොලිසි නේද ආ ඒ ඊරාන් එංගේ එව්ස් කොමක බරෝසා විජියා මිහාර බැන දක්වා මේ නිසා මෙන්න ගොතු විජියා ඒකමකන් අන්නාර කොමස් එහෙන ෆරාතක පොරිෂර මිසක ඊරාන මේ චයිනා වර්ගුණ නගල් ස්ට්‍රැටජි ගුණ තවසේ බයි මදනි දායරාග දෙෆරාතක බයි ෆන් සර්විස් ආහාර දෝහගේ ගේත ෆන් සර්විස් ආහාර මේ අනේ දෙමිගෙන් දා ස්ට්‍රැටජි ගුණ තක බේ බස්සු මේ ඒ තම්ෆීසස් කරම රාවේ මදනි කන්ත මෑගන කොති හිමිනේ නේක තෙලි ඊරාන මදනි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වර්ගද කොද් දිනුමා ඊරානුගේ රේල්වේ තකාදෙන් හංගොස් මිකියා එක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යා බෙහෙකන්ත තකාදී ගිතුරු මෙ ඊරානුගේ බයික් කහලා අනේ මේ කන්ත තකන් එහිවමා ටෙක්නොලොජි ගොතුන් එහිවමා වියෆාරියා දෙන් හංගොස් මිහුරියා කමෙක් ගයිබ ෆන්සිස් සාරුගේ බස්සුන්ගේ සොය කොෆා මියාරේ තම් ෆීස් කරන සශා ඒක බදලුග ඒ ෆාසා දක්කන ඊරානුගේ තෙලා ගියු දෙන් එකන් එබ කුරිය දෙ එහෙන්නම වෙස් ඊරාන් වාගුතකී ගවමකන් එබ්ස් කොමක දුනු කුරා කන්ත තකන් හොරේ ඒ මිහුගේ දිෆා ඒ ඩිෆයි කන්තත්ත ખાસකම් හතියාර. දැන් ඊරාන් මෑගන ගොතේ කිමි උපදෙනි මිසයිල ඩ්‍රෝන්. ඒ ඒ චීස් උපදෙනි කීවේ. ඒ වාගතකේ ඊරාන් අමිල්ලෙන් උපදෙච්චි. මිසාලකන් ඊරාන් උපද්දන් උල ෆියා සක ජෙට්. ඒ වරබ්බඩු ටෙක්නොලොජි. ඒ වර කොම්ප්ලිකේටඩ් ටෙක්නොලොජි. එමෙ ගොමකන් එකම නුස්වානේ. ඇමරිකාස් ජෙට් තංග උපදෙනි සක F-35 චී උපදෙනි. යුරප් ගෙස් බයි කොම්පුනිතක ගුලියෙන්. අමෙකන් ඇමරිකා කොම්පුනිතක එන්න. තුර්කේ කොම්පුනිත වෙස්සොලේ. යුරප් ගෙත කොම්පුනිතකෙන් උලේ. තේහෙන් ගොස් දුනියක වර බෑර් කොම්පුනිත ගුලිගෙන් ඒක මෑගන වෙච්ච ඇමරිකාගේ උපදිකම වෙස් ඇමරිකා එකෙන් යන උපදදෙනි. එම ඊරාන වෙස් ඊරාන එකෙන් උපද්ද මොද ගෝවානේ. අනික ඒ ඒගොතන් උපදිකම වෙස් ඇමරිකා එත බෑර් ගොම්තක ගුලිගෙන් උපද්දායිච්චසක එවරෙන් නොවානේ. එහෙම විජ්ජා වානගත කි ඒක මේ ජෙට් වෙච්ච බේනුන් කොග්ගෙන් දිෆා උකරන් නුනියා උකරන් හමලා දෙන් ඒගොත විජ්ජා ඒ කාමියා වෙන්න නොවානේ. ඊරාන එංගේ ඒක. එහෙම ඊරාන එවරෙ මා අමිල්ලය සීදා උපෙද් දෙකාලෙච්චකන් ඊරාන ඉස්කන්දිනි. ඒ යන්නේ මේ මිසයිල් එක සයිස් එක මිසෙ මිසාක ඒතර හයිපර්සොනික ඉච්චිසා ඒතර එක ඒකි ලෙවල් ගේ මේ මිසාක වෝ හෙඩ් වොන්න ඉච්චිසා ಮೀ ಕ್ಲಸ್ಟಾ ಇಚ್ಚಿಸಾಗೆ ಓಹೆಡಿಗೆ ತೆರೆ ಕುದಿ ಓಹೆಡ್ ತಗೊಂಡಿಸ್ ಅದೇ ವರ ವತ್ತರು ವತ್ತರ್ಗೆ ಹಿಂಗೆ ತೊ ಗಾಯಣಕ ವಿ ತಿರಿಸ್ ವತ್ತರ್ಗೆ ಮಿಸೈಲ್ ತಂಗಿರಾನು ಫದ್ದ ಕುದಿ ರಾಸ್ತಾಯ ಮೆದು ರಾಸ್ತಾಯ ದೇಹಂಗೊಸೆ ಗಾಯಣಕ ತಿಂಗಾಸ್ ಕಿಲೋಮೀಟರ್ ಎಮ್ಮೆ ದಿಗು ಕೋಫಿ ಸೀರಾನು ಫದ್ದ ನೀ ವರ ದೆನ್ ರೋಣ ಸಮ ಇಕಿ ವತ್ತರ್ ಹಿಂಗೆ ನಾವು ಹುಸ್ಕೊ ವೆಟ್ಟಿಗಣ್ಣ ವತ್ತರ್ ರೋಣ ಹಿಂಗೆ ತೊ ಏ ರಾಡರ ನಾರಾ ವತ್ತರ್ ರೋಣ ಮಿಸಾಲಕ ಫೈಬರ್ ಆಪ್ಟಿಕ್ಸ್ ತುಂಬ ಫದ್ದ ಫರ್ ಇಚ್ಚಿ ರಾಡರ ಕಣ್ಣಾರ ನು ಸೆನ್ನಾನ್ ಎಚ್ಚಿ ವಟ್ಟಾಜ ಸುಂದಗುವಾನ್ ಮ್ಯಾ ಹಿಜ್ಬುಲ್ಲಾ ಬೇನು ಕರಿ ಸಾಧ್ಯ ಕೊಡಿ ಎಮ್ಮೆ ಏಕಾ ಗೊತ್ತಕ ಗೊಸ್ ಇರಾನು ಮೇ ಬುಡಂಗ್ ಅನಿಕೆ ತುಮಿ ಕುರಿ ಎಸ್ ಕೋಮಕ ಭರೋಸಾಣುವೆ ಹಾಂ ಬೈನಲಗುವಾಮಿ ಮೀ ಯಾನೆ ಬಾಸಾನು ಲಿಬೆನ್ ಕುಣ್ಣ ಹೆಚ್ಚಿನ ಹೆದೆ ಹೆಚ್ಚಿ ಏತ ಇರಾನುಗೆ ಎತಿ ಬಿ ಹಾದಾ ಮೀ ಹುಂ ಬಸ್ ಯಾದ ಫ್ಯಾಕ್ಟ್ರಿ ತರ್ಸೆ ಭೂರಿ ಬಿಮಾ ಡಿಗ ಸೆ ಭೂರಿ ಏಮ ಏಕಂ ಬಯಕಂ ಅನೆ ಭರೋಸಾ ವಿನಮ ಕಿನ ತವಾನಿ ಬಯಕ ಭರೋಸಾ ವಿಜ್ಜಿಯ ಏಕಲ ಸಾಯಕಂ ಇರಾನ್ ಹಾಂ ಇರಾನ್ ಹೆಚ್ಚಿ ನುದೆನ್ ಅಮೆರಿಕಾ ಫಿತನ್ ತಕ್ಕು ಕುಣ ಕೊಫಾನ್ ಚೈನಾ ಏ ಚೈನಾ ಸಾಯಕಂ ಇರಾನ್ ಅಮೆರಿಕಾ ಕಿಮಾ ಕೊಮಿಸ್ ಕೊಂಗ್ ಎದಿಫಾನ್ ಎಚ್ಚಿ ದೇವೇನಿ ಇರಾನ ಮೆಚ್ಚಿ ನುದಿಫಿ ಮಿ ಕಾ ಮೆದು ಕಾ ಕೊಮ್ಮೆ ಕಾದ ಡೀಲೆನ್ ಹದಾಫನಿ ಹದಾಫಿ ಇರಾನ ಕಣ್ಣು ಬೇನೆ ಹೆಚ್ಚಿಸ ಎಮ್ಮ ಇರಾನ್ ಮಿ ಸೀದಾ ಡಿಪೆಂಡ್ ವಿ ಅಮ್ಮ ಇರಾನ್ ಅಮಿಲ್ಯನ್ ಏ ಯಂಗಿ ಕಂ ಒಯ್ ಹೆಚ್ಚಿಸ ಹಿಂಗೇದು ಎಮ್ಮಿ ಮಿ ಗೊತ್ತಕಿ ಇರಾನ್ ಮಿ ಕಾಮಿಯಾವ ಏ ವರ ಆಧಾರ ಟೆಕ್ನಾಲಜಿ ಕೊಂಗ್ ಅಮೆರಿಕಾ ಮಿದನ್ ಗೊತ್ತ ಡಿಟೆನ್ಸ್ ಫೋಲ್ ಆಧಾರ ಅದು ವರ ಅಮೆರಿಕಾ ವರ ವರ್ಗ ಹತಿಯಾರ್ ಮಿ ಆಧಾರ ಟೆಕ್ನಾಲಜಿ ಹದಾಕು ಲೇಖಮ ಸಿಂಗಿಜ್ಜಿ ಹಿಂಗೇದು ಏಮ್ಮ ಮಿಹುರಿ ಯಾಕೆ ಬದಾರ್ ಇರಾನ್ ಮಿ ದಿಯೇ ಚೈನಾ ಗುಣ ನಗಳು ಕುರುಮ ಅದು ಹೇಗೆ ಇತರು ಚೈನಾ ದೇತೆರೆಗ ಮೀ ಬಡ ಮಿ ವ್ಯಾಪಾರಿ ಗುಣದ ನಗಳು ಕುರುಮ ಅನೆಕ ಮಿ ಮಸ್ಸಲಾಗಸ್ ಇದನ್ನು ವಾಹಿ ಚೈನಾ ಎಂಬ ಲಿಬೆ ದೆಬೇನು ಮನೆ ಅನೆ ಬೇನು ಕುರು ಹೆಚ್ಚಿ ಅಸ್ಕರಿ ಬೇಣುಮ ಮದನಿ ಬೇಣು ತಕ್ಕ ಏಕಮ್ಮ ಚೈನಾ ಯಾಕೆ ಇರಾನ್ ಹವಾಲನ್ನು ಕೂಡ ಇರಾನ್ಗ ಮುಡಿ ನಿಜಾಮೆ ವಾಕಿ ದಿಫಾಯಿ ನಿಜಾಮ್ ಎಕ್ಕೋ ಚೈನಾಕ ಡಿಪೆಂಡ್ ಇಡುವ ನನಗೆ ಏತು ಎಮ್ಮ ಏಕಾದ ಗೊತ್ತು ಕಣ್ಣು ಸಾಕು ಇಸ್ರಾಯೇಲ್ ಅಮೆರಿಕಾ ಡಿಪೆಂಡ್ ಇವ ಇಗೋತ ಕಣ್ಣು ಮೇ ನನಗೆ
1: ಅಜ್ಜವಾದ ಹಮ ಅವರ ಮುಹಿಮ ಮೌಲು ಮತ್ತೆ ಅವಳ ಮೆನ್ನ ಹಿಸಲ್ ದಿವ್ಯ ಅವಳ ಮೆ ಹಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೊತ್ತಿದೆ ಮೌಲು ಮತ್ತೆ ಅವರ ಬಡ ಶುಕ್ರದ ಕುರಂಗಿತ್ತು ಅದು ದುನಿಯಾ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೌರ್ಮೆ ಮಿ ಬಲಾಲಿ ಹುರ್ಮೂಸ್ ಖಂಡು ಒಳಿಗ ಅಮೆರಿಕಾ ಇರಾನ್ ಗ ಹಮಲಾತಕ್ಕೆ ಬದಲು ಕುರು ಮೆ ಮೌಲು ಅದ ಮೆ ಮೌಲು ಗಸ್ತಿ ಬೆಫುಳನ್ನ ಬೇಣು ತರಿ ಮುಹಿಮ ಮೌಲು ಮತ್ತೆ ಗೆನ್ನಿಸ್ತೇವಣ ಕೊಮ್ಮೆ ಮೆಹಸಾಮ್ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಲ್ಲ ಬಗ್ಗೆ ಬದಲಾಣ ಬಜ್ಜರಿದ್ದು ಹಾಕದೆ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಮ್.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගෙ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සාලිහුන්ගේ පකීචා.